0: මේ ප්‍රෝග්‍රම් ගමි ගෙනස්තෙනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශාය කොෆවා හුසෙන් අබ්දුල් රහ්මාන් හුසෙන් ඛතීබ් තකුර් ෆන් තර්ජමා කුරෙවි ෆාෆත ෆුස්සවා කන්තත අදි හේ ආමල්තක ලිබෙනි විසවාබ් මේ ෆොතු ගවාලි උත හුෂාලා දේනි හසන් හලි
1: බිල්ත දක්කම් ෆසේ යගොතේ මියොති ෆයිපේ ඇප් බිල්තක නාර ජුම්ලා අදදු ෆයිපේ ඇප් ට්‍රාන්ස්ෆර් කොල්ලා දෙංගම හුරිහා බිල්තක ෆෑස දක්කා නිම්මලම් වි ફોન ફેંગ ગેસ અધિ મીડિયા નેટ બિલકસ દેખકેને રીલોડ રાસ્ટસ નુની ડેટા પેક્વસ નેગેનેંગે મી હમ ડિજિટલ વોલેટ દેને મસ દેબાવાયરુ બિલ નુ દેખકેગેં લારિય વીનુયે નેંગીગેં ઉલેક નુજેને હુરિયા ડિજિટલ પેમેન્ટક ફહીપે માફહી

0: කොම්මේ හප්තයි කිවිස් හෝම දෝහගෙරේ අග්ගටි පනවෑ අමයකනි නෝදිහයක මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්
1: එහෙනම්

0: DVFM නෝදි හේකෙන් මේ බහස්
1: රාන්තකා බුලිපවි ඉක්යාම රීතවවත
2: සපා රේ ආතෙස් කුරියේ
3: නෝදි හේකෙන් මේ ගස් DVFM ගේ මේ හැන්ටි බයි ලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම DVFM ගේ මොනිෆු හි ෆිල්වැදේ නමුග අබදුවස්

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත හැගෙනකි හාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරක.

0: oppressors, I leave a war, and so on and so forth.
1: නුවදී එකෙන් මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම් මෙගාතුග
2: දෙම්යති FTB ගොනබී ඔල්රයිට් මේග ෆීචමිකුරණි ලෙදිසි මි ලවේකි මි අල්බම්ගෙ ලවතවගෙ තෙරෙන් එම්මෙ අසරුගද එල්ලව ඉගෙතො මි ලවෑගෙ නමා ගොලිෆ මිවා FTB ගෙ මානේකි For the babies, kudaku dinna taka. Me mustakbal ge jeel taka taka hivarudi ummidu aakodde fung maane ekuleve thing akuru. Ledisiya ki mizamaan ge R&B music ke faah kureve eta Grammy nomination in hodafawa vara baru ka daadi ge verie. Lawe ke namum mibuna fadaan me hitaka yagin kama hamajeun ke niste laveng. Huriha kamifis din rangalwaane ummiden ebote bunede fada. Memuli album gavisimene hitugeme funang asar kurwane a masterpiece

0: නුවදී එකෙන් මෙගහර්ට්ස් දිවේ එෆ්එම් අබදුස් එම් මෙගාතුග
1: අද මේ ඇල්බම් ගේ ලවත නිම්මාලම දෙම්මි ජහල දේ ලවකි ස්මෙල්ස් ලයික් ටීන් ස්පිරිට් අද තිහි කුරවි හැම රංගල ඉගේ තෝ මී නවරසතේක නොතිය එවණහරු නිර්වාණයින් නෙරුණු කාට් කොබෙන් ලියේ මුලි රොක් මියුසික් ඒ තාරිහු බදල් කොල්ලි මෂූර් එන්තම් එකමුකු ජේස් පේන්ඩකුන් මී ලව මිගොත ගෙනස් තේනේ හී කුරාණී වෙස් කාකු එනු ග්ලෙස්පාමිවණී ඒ රොක් ලව මුලින් රී ඉමේජින් කොන් ඒගේ අස්ලු බදල් කොල්ලාෆා ಬಾರುಗದ ಡ್ರಮ್ಸ್ ತಂ ಮಡುಮ್ಯಾತಿರಿ ಜೇಜ್ ರಿದಂ ತಕ ಬದಲ್ ಕೋಂ ಗಿಟಾ ರಿಫ್ ತಂ ಹಿತ್ತಕ ಕುಳಿಲಾ ಪಿಯಾನೋ ನೋಟ್ ತಕಕ ಬದಲ್ ಕೊಲ್ಲಾಫ ಅದಿ ಲಾಲಾ ಹತವೇ ಮಿ ಲವ್ಯಾಗೆ ಳೆಂತ ಕಿಯುಂಗೆ ಬದಲ್ಗ ಏನೆಗೆ ಅಡು ಪೇಣು ಕುರಿ ಮ್ಯೂಸಿಕ್ ಕುಳೆ ಇನ್ಸ್ಟ್ರೂಮೆಂಟೆಗೆ ಗೊತುಗ ಎವ್ವೆಸ್ ಪಹೆಣ್ಣೆತಿ ಫಶಲ ಫಶಲೆಂ ಅತುರಾಲಾ ಎ ಹಿಗ್ಗ್ಯಾಂ ವೋಕಲ್ ಹಾರ್ಮೋನಿತಕುಂ ಮಿ ಲವ ಫುರಿಹಮ ಕೊತ್ತೆ ತೆಂಬಲಾಲಮ ನಿರ್ವಾಣಾಗೆ ಲವೆ ಜೇಜ್ ಆಲ್ಬಮಕಂ ಹೋವಿ ಕೀಬೆಗೆಂತೋ ಗ್ಲೆಸ್ಪಾ ಬುನಾ ಗೊತ್ತುಗ ಮೊಳು ಮ್ಯೂಸಿಕ್ ಅಕ್ಕಿ ಕೊಮ್ಮೆ ಜೋನ್ ರಾಯ್ಗೆ ಎಚ್ಚಕವ್ಯಸ್ ಹಮ ಮೊಳು ಮ್ಯೂಸಿಕ್ ಕಮ ಕೊಬೇನ್ಗೆ ಎ ಜಜ್ಬಾತಿ ತೆದುವೆರಿಕಮಕಿ ಮ್ಯೂಸಿಕ್ ಕೊಮ್ಮೆ ಬಹಕವ್ಯಸ್ ತಜ್ರಿಬಾ ಕುರವೇನ್ ಎಚ್ಚಕ್ಕಮ ಮೆಟ್ರೆಕುಂ ಮುಳಿ ಆಲ್ಬಮ್ ನಿಮ್ಮಾಲನಿ ಮ್ಯೂಸಿಕ್ ಎವ್ವೆಸ್ ಬೋರ್ಡರಿಂಗ್ ಎವ್ವೆಸ್ ಹೊರಹೆನ್ನೆಕ್ಕಂ ಮುಳಿ ದುನಿಯ ಸಾಬೀತ್ ಕೊದ್ದೆಮುಂ

අඩුගෙ වෙරි රස් කලාක් හම කශවරුන් ඉබ රස් කලාංග තිමං අලාය වෙරිකන් දෙවීමුයි අදි හුව ෆෙන්තම් මාන කුරන් දස්කො දෙවීමුයි ඉස්වදියම චාලකා නුල උරුතකායි බිං හෙද දෙවි රස් කලාක් දුනියයායි ආහරතුගා මියලාග එහිතරයකී ඉබ රස් කලාන්ගේ මුස්ලිමෙක්ගෙ ගොතුගා මියලා මරුගන්නවාන්දේ අදි සෝලිහුන්ගෙ තෙරෙම් මියලා ලබ්වාන්දේ.

උඩුතකායි බිම්ගාවා හිකිතකු තෙරින් එවුරෙන්න ෆෙනි කුරිමතුවා අදි එහෙකිතකුන් එවුරෙන් එක්කි භාවේ එයාමෙදු ෆිකුරුණුකුරා කිතක් කිතන් හැකිවේහියේ.

0: එම්මෙ කමුදා ලවතන් අඩුව හමුන් කොම්මෙ 30 මිනිටකුන් අලගුණ බෙන්කුරා ස්වාතක ජවාබ් ෆොනුවා කොම්මෙ ස්වාලකි එමහක කණ්ඩාලා හා සහදියායා ගායකුත් දේ ෆාලමෙ තිබාගෙ ඉල්මා තිබා එම්මෙ ගයාවා ලවතත් මිෆහරු මි හදියායා හැමය තිබා ගෙන්කස් තේ ෆාලමන් හදමා
1: නොදිය එක මෙගහට්ස් දිවෙහි එෆ්. අබදුවස් එම්මෙ ගාතේ.

0: ගඩින් හතරුගඩි හතාවිස් මිනිට් මේ නුවදිහේක මෙග හර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මොමිගඩී ගල්ගුන් මෙන් කුරිය මිගෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝක ගුලාලේ ෆමිවනි හබ්බයි ස්ලාම් අලේකුම්
1: වාලේකුම් සලාම්
0: කීන හාලු
1: ආර රංගල් ෆහී කීන
0: හාම බරාබර දෙතරේ කුන්නේ මිහර හබ්බියා විස් බද්දලු වනි දෝ
1: සමායා
0: දෙ මිහාරු දුවස් කොළ වෙදන්නේ දිමානුවාතා මියදු කීනේ වනි බිසි කොත දී
1: නො මියදු වර ෆසේ දුවේ දැන් මියෝතේ කුඩ කොජස් සලා ගන්නම් පෙමරාරයි නැත්තමුනි තිමන්න ගෝයන් ගාබලාස පාතත් බෝලන්ද හා
0: හා හා එහෙම දැන් සයි බෝලන් දියුන් ඔන්නානේ දෝ
1: ආ දැන් දත්ත ගෝයන් පාතත් බෝලන්ද
0: සෑතට බෝලන්ද වකි ෆේවරිට් තනින් ඔවේත
1: එහෙම වකි තනන් නෝ
0: නුනි හෙදිකෑන් එච්ච ගණෙන් බීචත් දනි
1: නෝ වෑවර් බීච් කරගේ කඩාතම් හුන්නාන ඒගෙ කොමස් තනකක් දැන් කාර කොල්ලා
0: එහෙමයි
1: හිලි වෙතන
0: බීච්රාදුගේ සකහල බෑවර තන්තන් හුරේ දෝ
1: ආ
0: ඒ වරේ හිග්ගෑ මේ අස්ලු දෝ
1: ආ වර හිග්ගම් කොම ෆ්‍රෙඩ් එක දාන බස් දු බංගස ෆේදු කොළ ගන්න බීච් කරගේ බෑවර තන්තන් හදාය එතන කොමස් තනක බද සෑබෝලාගේ හයිග් බහන් අරලාගේ රසංගම
0: දෙමොන් එක්ක දැනීමේ කොළොන්ද
1: ආ හුරිහා දත්තමෙන් මෙන් දාන
0: හුරිහා දත්තමෙන් කේ කිතම් මේහු
1: හතරු මෙහු හම්බලයි හස් මේහු
0: එහෙම් වනි අබස්ක දනි
1: ආ බස් දුබ්බන්දනි හවිරු හතර ජේම හතරක බහන් අරානේ දැන් එතන දෙවරු නන පයිජන් කර දානෙක් කසා වලගේ හයික් බහන් අරගෙන රස ආ
0: හා හා අසු බාහුග මිදතුරු කරණි කීවේ වර දුරීත
1: ආ මෙබනි
0: සාකලු ගේන හව උලෙනි
1: ආදින් ගමන් හේතු වන්නු දෙවන දෝ
0: ඒ මාගිනේ මාගිනේ දෝයි
1: ආ දැන් බස්තුපි එම්මෙන් නැති වෙන නම් බහුම් පස්තුපිය දෙහ රුපිය
0: මජා වානේ තාදෝ
1: ආ
0: කිහා ඉරෙවේ දා
1: විබනේ ඒ බහුන් දන්න එක්ගඩීරු වරුණ ගන්න
0: එක්ගඩීරු එහෙන්ත
1: ආ ඒ තන්තන මඩු කුරාති
0: හා හා හා හා
1: දැන් සාකලක දන්න ෆනර වරකම් මෙන්න තුන් දෙවන හා හා
0: නතුරු කොෆු
1: ඔන්නනේ
0: එහෙම ට්‍රිපේ රාවෑරු හබ්බයන් ඉගේ හබරුවානි කොබ කොල්ල වේ ගෙනස් තේවි
1: එදි ෆයින් ලව
0: මේනන්ත හස කොල්ල
1: අඩුහාවරයක් දෙන්න අපගේ පරාතුන්ද
0: ඕකේ ගෙනස් දෙන්න මිහස බලවෙන්නේ
1: ආ

නොදිහගේ මෙගහර්ට්ස් දිවිහි FM මෙගඩී ගල්ගුණ මෙන් කුරියම් මිගෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝ මිහා හිසාබු මෙවැනි නියමකා හමෙන් ඈස මාදමාවසම මෙගඩීගේ ෂෝ කුරියක් දාන වාහක දන්නවාලමු ෂෝනිම් මාලා ෆකි වෙලාන. අස්සලාමු අලයිකුම්.

0: best. Do your thing, honey. Tea time request.
1: නොදී හේක මෙගහර්ට්ස් දිවේ හෙෆ. අබදුවස් එම්ම ගාත.
2: දිවේ එෆ්එම් එහොන් දෙරින්න බද්දල් කරණි.
3: වරන් خاص හුෂේලුන් තෙරියෙ.
4: ගෙස්ට් ආර්ජේ.
5: ගෙස්ට් ආර්ජේ ගතුගා බද්දල් කුරා ෆරාතායකු තෆාත් මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්.
4: ගෙස්ට් ආර්ජේ.
3: නොදී හේක මෙගහර්ට්ස් දිවේ එෆ්එම්.
6: Guest RJ. Buras viddhu hoge regandu aggadi funaraga studio ayin vagutu.
0: Me.

අධි කලේගේ ෆානුගේ කුරුම් වෙස් රත්තවග අහුල්වරින්ගේ තෙරෙන් එ බයකත් තිමන් රස්කලාංග වහයි ඉවවා රසූලු කමායගෙන් ෆිරහෙනුම් මෙනුවී නුපනුවමෙ ෆහෙ බිම්ගා දතුරු ෆතුරුකෝ එවරෙන්ගේ කුරින් උළුණු මීහුන්ගේ නිමුම් වී කොම් ෆදයකුම්කන් එවරෙන් නුබලනී හියේ අදි හම කශවරුම් තක්වාවිරුයි මීහුන්න ආහරතුගේ ගෝතේ හෙවකම් බොඩේ ෆහෙ තිය බෑ මීහුන්නක නොවිශ්නේහියේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස්
1: කොම්මෙ මුස්ලිම කීවෙස් ඒනාගේ අහාටකා හෙව එදේ තෙදුවරි සාෆු හිතෙක්ගේ අහුළුවරේක වාන් ජෙහේනමීහෙ මිගොතුන් තිමාගේ අහායන් අල්له නෑමතෙක් තනවස්කොත් දෙ ෑෆි නම එක මට්ටකා තිමා උපා කොරම්වානෙ අදි එනෑම තිමාගේ අහාට්ටකා දමහට්ටවා දෙවුන් එදි අල්لهගේ හල්දොරතුගා දුආදන්නවම්වානෙ හම එෆදෑන් තිමාගේ අහාය ගෙල්ලුමෙ නුවත දෙරකමෙ දිමාවිජ්ජනම එකමං හිතාමකොන් එකමුන් තිමාගේ අහා සලාමෙක් කොරවුන් එදි දුවා කොරම්වානෙ මීගෙ සිර්රකී මුස්ලිමුන්නකී අහුන්තකකවවාකන් අදි ඉස්ලාමී මුජතමාකී ඕගාතෙරිකමා එකකු අනෙකකං හම්දර්දී වුමුගෙ මච්ච කායිම් වෙෆාවා මුජතමාකවවාකන් ඉස්ලාමී මුජතමාකී මිෆද මුජතමයික්කම් බයන්කොරවමුන් කවඉතුරු රසූලා හදීස් කොරෙද්වි مَثَلُ الْمُؤْمِنِينَ فِي تَوَادِّهِمْ وَتَعَاطُفِهِمْ وَتَرَاحُمِهِمْ كَمَثَلِ الْجَسَدِ الْوَاحِدِ إِذَا اشْتَكَى مِنْهُ عُضْوٌ تَدَاعَى لَهُ سَائِرُ الْأَعْضَاءِ بِالسَّهَرِ وَالْحُمَّى البخاري ماني إِكَكُ أَنِكَكَنْ أُغَاتِرِ وُمَا إِكَكُ أَنِكَكَنْ هَمْدَرْدِي وُمَا أَدِي إِكَكُ أَنِكَكَ رَحُمْ كُرُمُغَا مُسْلِمُنْغَ مِثَالَكِي එං හශිගණ්ඩික්ගෙ මිසාලෙත් එ හශිගණ්ඩුන් ගුණවනක වේනෙල් ලිබි ශකවා කුරානම හශිගණ්ඩුගේ එහෙෙන් හුරිහා ගුණවන්තකින් හේලා හුරුමා හුන් අවමුන් එ ගුණවන ලිබෙ වේනුගා බෑවැරිවෙ එවෙන් තහම්මල් කුරේ මීං එගැනි කොම්මෙ මුස්ලිමකී තිමාගේ අහාඇට්ටකා තනවස් හිතෙක්ගේ අහුල්වරියක වාන් ජෙහේ නැමීහෙක්කං අදි තිමාගේ අහාට්ටකා හෙෝ එදෙන් ජෙහේනැමී හෙක්කං අදි තිමාගේ හිතුගා තිමාගේ අහායාමිදු එවවෙස් කහල හසදවරිකමෙ නුවත දෙකොළවරිකමෙන් ඔයගෙන් වානමීහෙන් නූංකං එහැනී හසදයකී ඉස්ලාම් දීම් හරාම් කොෆ්ෆාවාකමෙ එයි ඒගෙ සබබුන් මුජතමාවගේ එබ්බෑවන්තකන් නැතිගෙන් හිඟෑදානැතිී හසදවරිකමුගේ මානයකී ميهن دوا فاوا نعمتن نتي ديوم تيما ادون الله سبحانه وتعالى يا فريهما غتوغا ايمان ويگين تي بي ميهن نكي ابا ميهن گ اخون نامدو حسد وريوان باين نون اهني كو اترو رسولا بيان كوروا غتوغا حسد يا ايمان كمكي گولين ديچن نون اكلي فانو حديث كوربي ولا يجتمع في جوف عبد الايمان والحسد البيهقي ما ني ادي اليگ اتر حشيگا ايمان كما حسد وريكن اي وگوتكو بدلن نوا هوت ميهم و تيماگ هيوني حسد وريكموگ بلين تيمي فويفا نما كتم مي هوكم تيما كوفا وي نما ويس ايگ سببون تيما ي قران فدا اينني ඒ හසද වෙරිකමකි හෙව කන්තහුගේ දරුම නත්තාලා කමකවාති මිකම් බයන් කරවමුන් කීර්ති රසූලා හදීස් කරෙ විබස් ෆුලුගේ මානාගවනි තියබෑමිහුන් හසද වෙරිකම දුරු හෙලවුන් හුට්ට

0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: ොඩාවේ කිබුරේ රූමකි මූමිනුන්ගේ සිෆයින් නො ොඩා කමකි ඉන්සානායජ්ජෙහේ ඉජතිමාඊ බලි තහුගේ තෙරෙයින් එම්මෙ නොරක්කා තෙරිකම් බොඩු බලි කිබුරවැරිවේ ොඩාවගෙන්වා මීහාගේ ගාතුගා එහෙම් මී හොන්නකී එවවෙස් අගෙන්නේ නිකමැති බයි එකහල මීහුන් එහෙම් මීහුන්නා මොආමලයික් කොරානී වරන් ඉහා නැති ගොතක එෆද මීහුන්නකී මතී වසීෆාතකින් අදා කොරමුන්දා බයික්කමුගා වනී නම එමීහුන්ගේ දශුගා වසීෆා අදා කොරා මීහුන් තිබේනී අබදුවෙස් පිරුවරි හාලතිග්ග එයි එමීහුන්ගේ වෙරින්ගේ දුළුම් බේරු එදානේ හුතුරු බස්තකෙක්ගේ සබබුන්නා වසීෆාගා දෙමිති බෙවේනේ කමුගේ යගින්කං කුඩකමුන් එකමුගේ නතීජායකි එෆද මීහුන් හිංගා ඔෆිස්තකුන් රයිතුන්න දේන් ජෙහේ ඛිදුමෙ එද්දුවහුන් අනෙද්දුවහ බොස්සුන් ලමුන්දිවුන් රයිතුන්ගේ මෙදුගා හමනුජහුන් උෆෙදුමක් මගු ෆහිවුන් මී තරක්කීවමුන් අන්න හුරිහා කොමුත්තකෙක් ගාවෙස් ෆෙතුරිෆාවා නොරක්කාතෙරි ඉජතිමාඊ බයියේ අලගනුමින්ගේ රාජ්‍යයෙන් වෙස් මදුන් නමවෙස් මිෆද මීහුන් ෆෙන්නමුන්දාකමී හිතාම හුරිකමෙ බයින් මීහුන් බොඩාවෙ ඔලනී නසබුගේ මොළුකමුන් කමක්බුනවෙ අනෙබ්බයකු බොඩාවනී ෆෑසාවෙරිකමුන් අනෙබ්බයකු කිබුරුවෙරිවේ බොඩාවනී ලිබිෆාවා ඉල්මුගේ මතිවරිකමුන් අනෙබ්බයකු බොඩාවනී අදා කොරමුන්දා වසීෆාගේ ගොතුන් හෙවවිස්නුමෙ දෙව්වාෆාවා එවවෙස් මීහකු එහෙ මීහුන්ගේ මච්චක් බොඩාවෙ කිබුරුවෙරිවේෙන් නූලේනෙ එහෙනී ඉන්සානාය ලිබිෆාවා කොම්මෙ රඟලුකමකී මෑන් අල්ලාහු ඒනාය දෙව්වාෆාවා නිඅමතෙ ෆෑසාවෙරිකමා ඉල්මුවෙරිකමා හුනර්වෙරිකමා මතී වසීෆායා මි කංකමකී අල්ලාහු දෙව්වා නිඅමත්ත එකංකමත් ශුකුරුකොන් හුරුමී වාජිබුකමෙ එයි එකංකන් දෙමි හුරුමල් ලිබේ බාරෙවෙස්මෙ ශුකුරු කුරුමුගෙ තෙරේගා තිමා ෆද අහුන්නා උහ්තුන්නක් කමේ හිතුමා ඕගා තෙරවුමා මඩු මොලිවුමා පොඩාකන් දූකොල්ලුමා රීති මුආමලයක් කුරුන් හිමෙනෙ එගොතන් අමලු කුරුමුන් තිමායන් එහෙම් මීහුන් කමේ හිතා අල්ලාහුගේ රුහි බොඩිගතුන් ලිබේනෙ තිමා හිංගා ඔෆීහෙ නුවත කුරාකමෙ එම්මෙ එදෙවේ ගොතුගා කාමියා බීගේ ලනු දනියා හමය වාසිලුවුමගේ මගු ෆහිවානෙ කීර්ති රසූලාගේ හදීසෙක් ගාවෙ وما تواضع احد لله الا رفعه الله المسلم ماني الله اتكا مدو موليوا اككويس اكلانگه امي هگگه درجه متيوري نكورو واي نوے بوداوي كيبور وريوي اولونو ميهونگه واهك كيرتي قرانوگه ات سورتيگا بيان كورو وافاوي ايگه ترين اككي قارون نامك كيونو ميهه ايناگه එම්මෙ ඉස්සතුගේ දුවහු ඒනායා ඒනාගේ ලෂ්කරා හුරිහා මුදලකායෙකු අල්ලාහුගේ අමුරු ෆුලක් ගම්බවාගති එයි කිබුරු වෙරිවේ බොඩාවෙ ගතුමුගේ නතීජ

0: වා තෆාත් බයතම් එ බිමුගාවේ අදි මේ බිස් කදුරායි ගොවාමායි කදුරු රුත්තවගේ බගීචාත වේ එත්තඩකන් හුන්න ගහායි එත්තඩකන් නොහුන්න ගහෙ එ හුරිහා තකිච්ච දෙවෙනී එ ෆෙනෙකෙ අදි තිමන් රස්කලාන්ගේ ඒගේ එබ්බාවෙන් අනෙ භාවතවර කෙවමම් මොළුකුරබ්වමෙ හම කශ්වරුම් එ හුරිහා කන්තවගා විෂ්ණා බයකං හෙකිතක වාකං කශවරේ
1: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්.

දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස් නොදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM අබදුවස් එම්මගාතුව.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුවස් එම්මේ ගාතුග.
1: ලවෆීතා මී ලවෆීතා

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: නුවදිහ එකෙ මෙගහර්ට්ස් දිවෙහි FM ගේ කොම්මෙ ගඩීරෙගේ පුරතම ලවේකවස් දිවෙහි අමුල්ල රාගේ

0: Viral Vibe. Viral Vibe.
1: මෙරුන් ෆයිවා කාඩිබීගේ ගර්ල්ස් ලයික් යුවකී දෙහස් අශාරවනාහර නිරුණු වරන් හික්කෑම් ලවේ. මිලව බිල්බෝඩ් හොට 100 ගේ එවනෑග හැං හෆ්තාවන්දෙන් ඔයි අද යුටියුබ්ග මිලවය තිම් බිලියනවුර ගින වියස් ලිබුණු. එකි දායිරතකුන් ෆාහක් කොලවේ සබ්බිස් අංහෙන් කඹලුම් ෆිනිගෙන්දා මිලවෑගේ වීඩියෝ එකී මිලව මශ්ශූර්වී එම්මෙ පොඩු සබබු. මිලවය බිල්බෝඩ් මියසික් එවෝඩ්ස්ක ටොප් හොට 100 සෝංස්ගේ එවෝඩ් ලිබුණු.

0: Viral Vibe. Viral Vibe.
1: දෙහස් බාවිස් වනහරුගේ වෝල්ඩ් කපකි එකෙක ගොය ගොතුන් වර ෆාහක් කොල්ලෙ වුණු වෝල්ඩ් කපේ ශෝගෙ දෙම්මි හිමනාලා ලවේකී ඒගෙ තෙරෙන් එ සබබේවිස් පුන විදානේ මශුර කේපොප් ලවකියුන් තෙරියා ජොන් කුක්කා ගතරුගේ ලවකියුන් තෙරියා ෆහදල් කුබේසීගේ ඩ්‍රීමර්ස් වනී සතේකේ වුරෙ ගින ගෞමුගේ ආයිටියුන්ස් ක එවවන හෝතාෆා ගතරුගේ බේවි වෝල්ඩ් කප් හුළුන්ගේ රස්මියාතුගේ මිලව හුෂාලා දිනුමකී මුලි දුනියගේ සමාල්කන් ලිබුණු කමේ මිලවිය බෙස්ට් වෝල්ඩ් කප් එන්තම්ගේ එවෝඩ් ලිප්ෆවේ

0: දිවි හිය කමු ගෙනස්තෙනි
1: වයිරල් වයිබ්ස්
2: ඒකේ ගොයිකොතු මග්පුල් ලෙස්වා ලවතකා ඒකේ චාට් තෝගේ එම් ඒ ටොප් ලවතකා අද මිනෝනස් ඒකේ ප්ලැට්ෆෝම් තෝගේ එම් ඒ වයිරල් ලවත
1: viral vibe
3: venu me sura fenilaure
4: komme hafta gives aditya dohoge mendur fa de jahair repeat homa dohoge regandu igar jahair adi angar dohoge mendamu bahar jahair
0: viral vibe hama ekani modi heke megahertz divi fm
5: දිවෙහි FM දිවෙහි නායකු නෝදිය 1 MHz
6: අලිනෝ